හරය ඔයිසා ඉමසිනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සන්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සන්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මත සිරිත තින්පල් නෝ නිය බල අපේට ගවත සෞදි බාකුම්ලා සිනේම පූජා වක්කින් විසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.